0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kwan Vidhuliye Sinhala Sevayai. Kwan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen. ආයුබෝවන් හැම දෙනාටම සුභම සුභ උදෑසනක් කියලා පිළිගන්න කැමති 2026 අවුරුද්දේ ජුනි 18 වෙනි බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනට. අද දවසේ SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනට ඔබට සමීප කරන්නටයි මේ සූදානම් වන්නේ සුභ පණිවිඩයක් සමගින්ම. ඉතින් ඔබ විශ්වාස කරනවද ඔබ මේ සවන් දෙන්නේ විශ්වාසවන්තම ප්‍රවෘත්ති සපයන්නා ඔස්ට්‍රේලියාවේ විශ්වාසවන්තම ප්‍රවෘත්ති සපයන්නා වන SBS වැඩසටහනට බව කොයිතරම් නම් අපුරුද ඔබ SBS ශ්‍රාවකයෙක් නම් ඔබට ඉතාමත් ආඩම්බර වෙන්නට පුළුවන් ඔබට ලැබෙන තොරතුරු ඉතාම විශ්වාසනීයයි ඉතාම නිවැරදි ඒ බව සනාථ කරමින් වර්තාවක් නිකුත් වී තිබෙනවා අපි ඒ ගැන වැඩිතර කතා කරන්නට සූදානමින් ඉන්නේ අද. අද වැඩසටහන ඔබට ගෙන එන මම අතිනි අමරසිරි මාත් එක්ක අද වැඩසටහන ඉදිරිපත් කරන්නට අපේ විධායක නිෂ්පාදක කසප සෙනරත් ඒ වගේම නිෂ්පාදක නිපුණ දොඩංගඩත් එකතු වෙනවා සිඩ්නි අන්තයේ සිට. අද මම ඔබට මේ වැඩසටහන ගෙන එන්නේ මෙල්බර්න් ගුවන් විදුලි සංකේතයේ සිටයි. ඉතින් සුපුරුදු පරිදි අපේ වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලීන් ජාතියේ වුරුන්චුයි වොයිවුරුන් ජනතාවටත් ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ටත් ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ භූමියේ සියලුම අබරිජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපි අපේ ගෞරවය පුද කරනවා. එහෙනම් සුපුරුදු පරිදි අපි යොමු වෙමු අපේ වැඩසටහන් පෙළ ගැස්ම දිහාවට. මොනවද අපි SBS සිංහල කණ්ඩායමෙන් ඔබට අද තිරණය කරන්නට සූදානම් වෙන්නේ? මුලින්ම දෙස් විදෙස් තොරතුරුත් එක්ක නිපුණ සූදානමින් ඉන්නේ ඔන්න ඔබට දවසේ පුවත් සම්පිණ්ඩනය ගෙන එන්නට. ඉතින් ඒ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමෙන් පසුව ඔබට පුළුවන් අර මම මුලින් සඳහන් කරපු කොහොමද SBS News මේ ඕස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය බවට පත්ුනේ කියන කාරණය දැනගන්නට. ඒ වගේම නැගියන දේශපාලන පක්ෂයක් වන වන් නේෂන් පක්ෂයේ නායිකාව පෝලින් හැන්සන් මහත්මිය ඒ අතරතුර SBS තහනම් කිරීමටත් සූදානමක් පවතින බව කියනවා. ඉතින් මේ තොරතුරුත් එක්ක අද කාලීන තොරතුරු විග්‍රහයට සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ ළඟට අපි යොමු වන්නේ මේ සුවිශේෂී මාසයක් ඔබ දන්නවනම් ප්‍රයිඩ් මන්ත්. නැත්නම් සමනලයා කියන ඉතාමත් සෞන්දර්යාත්මක සිංහල වචනයෙන් නිරූපණය කරන තමන්ගේ ලිංගික දිශානතිය තමන්ගේ ලිංගික කැමැත්ත අපි ගෞරවයෙන් පිළිගන්නා මාසයක් විදිහට මේ මාසය නම් කරලා තිබෙනවා. ඉතින් ඒ LGBTQIA+ ප්‍රජාවේ අය පිළිබඳ විශේෂ වැඩසටහනක් තමයි කස්සප සූදානමින් ඉන්නේ ඔබට ගෙන එන්නට. මීළඟට අපි යොමු වෙන්නේ ලොව පුරා මේ සතිය පුරා මොනවද සිදුවෙච්ච අලුත්ම තොරතුරු. ඒ ලෝවටා වැඩසටහන ලෝවටා පොත් විමසුම ඔබට ගෙන එන්නට මාධ්‍යවේදී අමල් ජයසිංහ සූදානමින් ඉන්නේ. වැඩසටහන අවසාන භාගයේ සාහිත්‍යවේදී අශෝක පියරත්න අපට රැගෙන එනවා අපේ වහරේ කතා අහුරක්. ඉතින් අපේ රටින් ඈතක සිටියත් මේ සිංහල භාෂාව ඔබේ දරුවන්ට තිරින කරන්නට බලාගෙන ඉන්න අපේ සාහිත්‍ය ඔවුන්ට ලං කරන්න බලාගෙන ඉන්න ඔබට මේ වැඩසටහන ඉතාම වැදගත් වේවි. අද කතාව ගමරාලයි ගමහාමිනේ පිට්ටු කාපු හැටි. ඉතින් ආරාධනා කරනවා අද දවසේ අප සමග සැඳී සිටින්න පුරා හෝරාවක් මේ සූදානම් වන්නේ මුලින්ම නිපුණ දොඩන් ගොඩගෙන එන ප්‍රවෘත්ති විකාශයට යොමු වන්නට.

0: SBS සිංහල පුවත් සංස්කරණය සහ ඉදිරිපත් කිරීම නිපුණ තුඩංගොඩ. ප්‍රථමයෙන් සිරස්තල. ඔස්ට්‍රලියාවේ ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන සඳහා වන ප්‍රමිතීන් දැඩි කරයි. පෝලින් හැන්සන්ගේ දේශනය අතරතුර සිදු වූ විරෝධතාවය ගැන විමර්ශන. ඔස්ට්‍රලියාවේ සංක්‍රමණ පිළිබඳ නව සංඛ්‍යාලේඛන නිකුත් කෙරේ. ඉරානය සමග ඇතිකරගත් සාමගි විසුම ආර්ථික ව්‍යසනය වළක්වන බව ට්‍රම්ප් කියයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයට. දැන් පුවත් සවිස්තරව. ඔස්ට්‍රලියාවේ ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන සඳහා වන ගුණාත්මක භාවය සහ ආරක්ෂක ප්‍රමිතීන් දැඩි කර තිබෙනවා. මේ අනුව 2027 වන විට ජාතික ළමා ආරක්ෂණ ප්‍රමිතිය සපුරා නොමැති ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන සඳහා වන ෆෙඩරල් වැටුප් සහනාධාරයෙන් 15%ක් අහිමි වනු ඇති බව වාර්තා වනවා. ළමා ආරක්ෂණ මධ්‍යස්ථානවලට ප්‍රමිතීන් සපුරාලීමට ලබන වසරේ ජූලි මස පළමු වෙනි දින දක්වා කාලය ලබා දී තිබෙන බවත් සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි කියා සිටින්නේ ප්‍රමිතීන් ක්‍රියාත්මක වන බව දැකීමට ෆෙඩරල් රජය හැකි සෑම දෙයක්ම සිදු කරන බවයි.
1: In order to be eligible for this funding, senators have to comply with the rules that have been put in place. We know it's caused a great deal of concern up to this point, and that is perfectly understandable. Parents want to know that when their young boy or girl turns up at an early learning centre, they're going to get the care that they need. It's going to be safe for them. That is fundamental.
0: සෙනෙට් සභික පෝලින් හැන්සන්ගේ දේශනය අතරතුර සිදු වූ විරෝධතාවය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියෙන් ඉල්ලා ඇති අතර කැන්බරාහි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සෙනෙට් සභික පෝලින් හැන්සන් සිදු කළ පළමු දේශනය අතරතුර මෙම විරෝධතාවය සිදු වුණා. ඇගේ කතාව අතරතුර විරෝධතා බැනරයක් දිස්වීමට විරෝධතාකරුවන් කටයුතු කළ අතර සාක්ෂි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට ලබා දුන් බව ජාතික මාධ්‍ය සමාජය කියා සිටිනවා. විරෝධතාවයට තෙවන පාර්ශවයක් වගකිවිය යුතු බවත් මේ සඳහා ජාතික මාධ්‍ය සමාජයේ කාර්ය මණ්ඩලය හෝ කොන්ත්‍රාත්කරුවෙකු සම්බන්ධ නොවූ බවත් එම ප්‍රකාශයේ සඳහන් වනවා. ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පිළිබඳ නව සංඛ්‍යාලේඛන අද නිකුත් වනවා. ඔස්ට්‍රේලියානු දේශපාලනයේ මෙම ගැටලුව සම්බන්ධයෙන් දැඩි විවාදයක් පවතින අතරතුර මෙම දත්ත එළිදැක්වීම විශේෂත්වයක්. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මගින් ජූනි මාසය දක්වා මාස 12 සඳහා සංක්‍රමණ මට්ටම් ගණන වාර්ෂික ජනගහන දත්තවල කොටසක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සිදුවනවා. එමෙන්ම පසුගිය වසරවල ශුද්ධ විදේශ සංක්‍රමණ අවතක්සේරු කිරීම සම්බන්ධයෙන් ලිබරල් පක්ෂය සහ වන් නේෂන් පක්ෂය ලේබර් පක්ෂයට දිගින් දිගටම චෝදනා එල්ල කිරීමත් මේ වන විට සිදුවනවා. දැන් විදේශ පුවතක්. ඉරානය සමග ඇමරිකාව ඇතිකරගත් සාමගි විසුම ආර්ථික ව්‍යසනයක් වළක්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දින තුනකට පෙර සටන් විරාමය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු හෝමු සමුද්‍ර සන්ධියේ සමුද්‍රීය ගමනාගමනය තියුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ප්‍රංශයේ පැවති G7 සමුළු අවසානයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කළ අතර බැද පෙරදිග පුරා පුළුල් සාමයක ආරම්භය සනිටුහන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පෙන්වා දී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ලෝක මලල ක්‍රීඩා සංගමය ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දිනා ගැනීමට මෙලෙස ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබෙනවා. මීට පෙර ඔහු මෙම ලයිස්තුවේ තුන්වැනි ස්ථානයේ පසු වූ අතර චෙක් ජනරජයේ පැවති සුප්‍රසිද්ධ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔහු සමත්වීමෙන් පසු මෙම ස්ථානය හිමි කරගත්තා. එම විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඔහුගේ ශ්‍රේණිගත කිරීම් ලකුණු ප්‍රමාණය 1333ක් දක්වා ඉහළ යාමත් සිදු වුණා. මේ අතර මේ වන විට පැවැත්වෙන 2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේ මාධ්‍ය දායකත්වය SBS ආයතනය දරන අතර තරඟාවලිය ඔබට නොමිලේ සහ සජීවීව නැරඹීමට SBS on demand ඔස්සේ හැකියාව තිබෙනවා. දිනපතා වාර්තාවන උණුසුම් පුවත් දැනගන්න SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා sbs.com.au/සිංහලයන අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: මීලඟට අපි ඔබට ගෙනෙන්නට සූදානම් වන්නේ මම වැඩසටහන ආරම්භයේදීම සඳහන් කළ SBS ඔස්ට්‍රේලියාවේ වාර්තා දෙකක් මගින්ම කොහොමද සනාථ වුණේ විශ්වාසනීය ප්‍රවෘත්ති ප්‍රකාශය ප්‍රවෘත්ති සන්නාමය ලෙස. ඉතින් ඒ අතරතුර වන් නේෂන් පක්ෂයේ පොලින් හැන්සන් මහත්මිය ප්‍රකාශ කළා SBS තහනම් කරන බව. ඉතින් සවන් දෙන්න මේ SBS සිංහල කාලින තොරතුරු විග්‍රහය. ඔස්ට්‍රේලියාවේ වඩාත් විශ්වාසදායක ප්‍රවෘත්ති සන්නාමය ලෙස SBS ප්‍රවෘත්ති නම් කර තිබෙනවා. මේ අතර පසුගිය බදාදා පැවති වන් නේෂන් පක්ෂයේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී එහි නායික පෝලින් හැන්සන් විසින් SBS ආයතනය තහනම් කරන බව පැවසුවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අත කාලීන තොරතුරු විග්‍රහයෙන්. ඔස්ට්‍රේලියානු ජනතාව ප්‍රවෘත්ති පද්ධති කෙරෙහි තබන විශ්වාසය පිළිබඳ කැන්බරා විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන ලද සමීක්ෂණ වාර්තාවට අනුව සියලුම පොදු සහ වාණිජ මාධ්‍ය සඳහා SBS සියලු මාධ්‍ය අභිබවා අංක එක ස්ථානයට පත්ව තිබෙනවා. කැන්බරා විශ්වවිද්‍යාලය මෙන්ම ජනමාධ්‍ය අධ්‍යයනය සඳහා වූ රොයිට ආයතනයේ වාර්ෂික ගෝලීය ඩිජිටල් ප්‍රවෘත්ති වාර්තාව විසින් ජාතික විකාශක SBS ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක ප්‍රවෘත්ති සන්නාමය ලෙස නම් කොට තිබුණා. සෑම වසරකම මෙම වාර්තාව මගින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 47ක මාධ්‍ය භාවිතය පිළිබඳව සංසන්දනාත්මක දත්ත ලබා දෙනු ලබනවා. කැන්බරා විශ්වවිද්‍යාලය මෙම ගෝලීය වාර්තාව සකස් කිරීම සඳහා ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ පවත්වනු ලබනවා. ප්‍රවෘත්ති සහ පුවත්පත් කලාව කෙරෙහි ඔස්ට්‍රේලියානුවන්ගේ ආකල්ප පරීක්ෂා කර මෑත වසරවලදී ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය පරිසර පද්ධති තුළ පිරිහෙන විශ්වාසය සහ වර්ධනය වන වැරදි තොරතුරු ලැයිස්තුගත කරනවා. SBS අපගේ 50 වසරට පිවිසීමට සූදානම් වන මොහොතේ සියලුම ප්‍රවෘත්ති වේදිකා හරහා අපගේ කණ්ඩායම් සියලු ඔස්ට්‍රේලියානුවන්ට නිවැරදි අපක්ෂපාතී සහ විශ්වාසදායක ප්‍රවෘත්ති සහ තොරතුරු සැපීම සඳහා සිදුකරන කාර්යභාරයේ ප්‍රබල තහවුරු කිරීමක් මෙම වාර්තාව මගින් හෙළි දක්වන බව අදහස් දක්වමින් SBS ප්‍රවෘත්ති අධ්‍යක්ෂිකා මැන්ඩි වික්ස් පැවසුවා. SBS World News හේ රාත්‍රී රූපවාහිනී විකාශ සහ පුළුල් ඩිජිටල් පිරිනැමීම්වලට අමතරව SBS ශ්‍රව්‍ය භාෂා 60කට වඩා වැඩි ගණනකින් ගුවන් විදුලිය සහ ඩිජිටල් පොඩ්කාස්ට් හරහා බහුභාෂා ශ්‍රව්‍ය සේවා හරහා මිලියන ගණනක් විවිධ ඔස්ට්‍රේලියානුවන්ට සේවය කරනු ලබනවා. අපගේ ප්‍රේක්ෂකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කර ගැනීමට අපි සෑම දිනකම වෙහෙස මහන්සි වී වැඩ කරනවා. අපගේ නිෂ්පාදකයින් භාෂා 60කට වඩා වැඩි ගණනකින් ප්‍රජාවන්ට සේවය කරන අතර එය සක්‍රිය කර ඇත්තේ අප ගොඩනගා පෝෂණය කර ඇති ගැඹුරු සම්බන්ධතා සහ විශ්වාසය නිසා බව SBS ඔඩියෝහි වැඩබලන අධ්‍යක්ෂිකා පැමෙලා කුක් පැවසුවා. කැන්බරා විශ්වවිද්‍යාලයේ ඉදිරිපත් කළ මෙම ඩිජිටල් ප්‍රවෘත්ති වාර්තාව මගින් ඔස්ට්‍රේලියාවේ වැරදි තොරතුරු පිළිබඳ වැඩෙන කනස්සල්ලද සඳහන් කර ඇති අතර එය 2022 වසරේදී 64%ක සිට 75% දක්වා ඉහළ ගොස් ඇති බවත් ප්‍රේක්ෂකයින් විශ්වාස කළ නොහැකි තොරතුරු හඳුනා ගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ දෙන බවත් වාර්තා කරනවා. ප්‍රවෘත්ති සඳහා කෘතිම බුද්ධිය භාවිතා කිරීම වැඩිවීමත් සමග ප්‍රවෘත්තිවල විශ්වසනීයත්වය පිළිබඳව ගැටලු මතුවී ඇතැයි SBS ප්‍රවෘත්ති අධ්‍යක්ෂිකා මැන්ඩි වික්ස් සඳහන් කළා. පසුගිය වසර කිහිපය තුළ ප්‍රවෘත්ති කෙරෙහි තබන විශ්වාසය අඩුවෙමින් පවතින බවත් එමෙන්ම ජනතාව ප්‍රවෘත්ති මගහැරීම වැඩිවෙමින් පවතින බවත් ඇය පැවසුවා. වැරදි තොරතුරු සම්පාදනය කිරීම සහ මෙම වැරදි තොරතුරු අපගේ සමාජය පුරා පැතිරී යාම අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට හානි කිරීමක් මෙන්ම තර්ජනයක් වන බවද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා. දවසේ විශ්වාසනීය පුවත් වාර්තා කිරීමට අමතරව ව්‍යාජ ප්‍රවෘත්තිවලට එරෙහිව සටන් කිරීමටද AI විසින් ජනනය කරනු ලබන සමාජ මාධ්‍ය පැතිකඩවල්වල වෛරී කතා අදහස් මධ්‍යස්ථ කිරීමටද ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ට වැඩි කාලයක් ගතවන බව ඇය පෙන්වා දුන්නා. මේ අතර වන් නේෂන් නායිකා පෝලින් හැන්සන් පසුගිය බදාදා ඇගේ පළමු ජාතික මාධ්‍ය හමුවේදී ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය බහුසංස්කෘතික ඒකවාදය සහ මාධ්‍ය යන සියල්ලටම පහර එල්ල කළා. විරෝධී මත දැරීමට ප්‍රසිද්ධ හැන්සන් විසින් කැන්බරාහි නගර මධ්‍යයේ මධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට මුහුණ දීමට පෙනී සිටියා. හැන්සන් කම්කරු වැටු වැඩිවීම් වලට විරුද්ධ වන බවට චෝදනා කරමින් මාධ්‍ය සාකච්ඡාව පුරාම විරෝධතාකරුවන් කහ පැහැති බැනරයක් ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය සාකච්ඡාවට බාධා එල්ල කළා. එහිදී වන් නේෂන් පක්ෂය ඔස්ට්‍රේලියාවෙන් නැගී එන සංස්ථාපිත විරෝධී බලවේගයක් ලෙස පොලින් හැන්සන් විසින් හඳුන්වා දෙනු ලැබුවා. මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වුණේ තම පක්ෂය ආරක්ෂා කිරීමට ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස්කම් ගැන හැර දැක්වීම සහ මාධ්‍යංශ විසින් අසාධාරණ ලෙස තම පක්ෂයට සැලකීම විස්තර කිරීමයි. එහිදී වන් නේෂන් ජාතිවාදී බවට ප්‍රකාශ කිරීමද හැන්සන් මහත්මිය විසින් ප්‍රතික්ෂේප කළ අතර එය වර්ධනය වන පක්ෂයේ සහයෝගය අඩපණ කිරීමට දරන උත්සාහයක් බවට චෝදනා කළා. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් වන් නේෂන් ආයතනයට අවස්ථාවක් ලබා දුන්හොත් විශාල වෙනස්කම් සිදුවන බවත් එහිදී SBS නාලිකාව නැතිව යන බවත් පොලින් හැන්සන් මහත්මිය වැඩිදුරටත් පැවසුවා. අන්තර්ජාලය SBS නාලිකාවේ අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් ඒ සඳහා අවශ්‍යතාවයක් නොමැති බව ඇය පැවසුවා. ඉතාම වෙනස් ආකාරයකින් ABC නාලිකාව තවදුරටත් පවතිනු ඇති බවත් හැන්සන් මහත්මිය කියා සිටියා. SBS පවසන්නේ අපක්ෂපාතී මහජන විකාශකයෙකු ලෙස අපගේ බැඳීම්වලට අනුකූලව දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳ අප විවරණයක් සපයන්නේ නැති බවයි.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්

0: Vision brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast, and the hottest tracks on SBS South Asian Radio. There is so much to explore. Check it out now on the SBS Audio app or website.
1: දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන් SBS වෙබ්පිටුවේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක 1 ගමනාන්තයයි පාපෙදී මෝටර රථ දාවන තරඟ ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ පිවිසෙන්න sbs.com.au/sport SBS ප්‍රවෘත්ති පොඩ්කාස්ට් තුලින් ජාතික සහ ගෝලීයව වැදගත් ප්‍රවෘත්ති. ඔබගේ ප්‍රියතම පොඩ්කාස්ට් මගින් SBS ප්‍රවෘත්ති වලට සවන් දෙන්න. නැතිනම් පිවිසෙන්න sbs.com.au/news/audio වෙත.
2: SBS Audio.
1: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා කරන්න.
3: SBS Chill.
4: SBS Pop Asia. Non-stop Asian pop.
5: Can you describe that feeling for people who haven't experienced it?
6: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
7: Far from the partisan politics.
1: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිතකි වලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්. SBS Audio app download කරගන්න.
2: sbs.com.au/audio
1: මියුරු කීතමේ විරාමයත් අපේ වෙනත විරාමය පසුව නැවතත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ SBS සිංහල වැඩසටහන සමගින්. ඉතින් මම වැඩසටහන ආරම්භයේදීම ඔබට පැවසූ ආකාරයට මේ ප්‍රයිඩ් මන්ත් සනිටුහන් කරන්නට එසේත් නැත්නම් LGBTQA+ ප්‍රජාව පිළිගැනීමට ලක්කිරීම සඳහා වෙන්වූ මේ මාසය සනිටුහන් කරන්නට අපේ විධායක නිෂ්පාදක කස්සප සූදානමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවෙත් ලංකාවෙත් අනන්‍යතාවය අතර මං වුණු සමලලයෙක් ගැන කතාවක් ඔබට කියන ආචාර්ය ෂෝන් පෙරේරා සමගින්.
8: විදෙස් රටකට සංක්‍රමණය වුණහම අප මුහුණ දෙන විවිධාකාර අභියෝග හමුවේ මේ අනන්‍යතා අර්බුදය තවත් කතා නොකරන නමුත් කතා කළ යුතු මාතෘකාවක්. අපේ සංස්කෘතික පසුබිම, ආගමික පසුබිම, එහෙම නැත්නම් ජාතිය, මේ ආදී වශයෙන් විවිධ අනන්‍යතා ගැටලුවලට සංක්‍රමණිකයන් විදිහට අපි මුහුණ දෙනවා. සංක්‍රමණිකයන් විදිහට අප මුහුණ දෙන මේ අභියෝගය පිළිබඳ විවිධ මාධ්‍යන් ඔස්සේ විවිධ අදහස් ප්‍රකාශන එළිදක්වලා තියෙනවා. ඉතින් මෑතකදී ඔස්ට්‍රේලියාව තුලත් ඒ වගේම ශ්‍රී ලංකාව තුලත් පොතක් එළිදැක්වුණා. මේ නවකතාවක් විදිහටයි එළිදැක්වුණේ. මේ නවකතාවේ රචකයා සමගයි අද අපේ මේ කෙටි කතා බහ. ඔහු අන්තර් සංස්කෘතික සන්නිවේදනයේ පිළිබඳ ශාස්ත්‍රීය හැදෑරීම් සහිත ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ උපපීඨාධිපති ආචාර්ය ෂෝන් පෙරේරා. ආචාර්ය ෂෝන් පෙරේරා, අපි බොහොම ගෞරවයෙන් SBS සිංහල සේවයට පිළිගන්නවා. ආයුබෝවන්.
9: ආයුබෝවන් කාශ්‍යප.
8: හොඳයි, මං අර කලින් සඳහන් කරපු ආකාරයට ඔබ අන්තර් සංස්කෘතික සන්නිවේදනයේ පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂකයෙක්. ඔබේ අලුත්ම පොත ශාස්ත්‍රීය නිබන්ධනයක් නෙවෙයි, නවකතාවක්. මොකක්ද මේ නවකතාව, මොකක් ගැනද මේ කතාව, සහ ඇයි මෙවැනි නවකතාවක් ලියන්නට හේතු වුණේ?
9: ස්තුතියි කාශ්‍යප. මගේ පොතේ නම බටර්ෆ්ලයි. ඒක ඉංග්‍රීසියෙන් ලියා තිබෙන නවකතාව. ඒක මගේ පළවෙනි නවකතාව. ඒ පොතේ කතා කරන්නේ අනන්‍යතාවය, විශේෂයෙන්ම ලිංගික අනන්‍යතාවය අපි අත්දකින්නේ, අවබෝධ කරන්නේ, තේරුම් ගන්න එක තමයි මේ නවකතාවේ ඩිස්ක්‍රයිබ් වෙලා තියෙන්නේ. කතාව හැදෙන්නේ ඔස්ට්‍රේලියාවට අධ්‍යාපනය පිණිස ආපු තරුණෙක්, ඔහුගේ ලිංගික අනන්‍යතාවය ඔස්ට්‍රේලියාව තුළදීත් ලංකාව තුළදීත් ඒ අතර තියෙන ගැටුම් වලදී තමුන්ව දකින හැටි තමයි. අනිතක තමුන් how he finds belonging, that's the main theme in the story. ඒක තමයි ඒ වතාව තමයි කතාව ගෙතලා තියෙන්නේ.
8: මේ පොත ලංකාවේදී වගේම ඔස්ට්‍රේලියාවේදීත් එළි දැක්ුණා. අපි ඒ පිළිබඳවත් කතා කරමු.
9: ඔව්, පොත පබ්ලිෂ් කරලා තියෙන්නේ ලංකාවේ සරසවි පබ්ලිෂර්. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ එළි දැක්වීමක් වුණා ලංකාවේදී කොලම්බෝ ඉන්ටර්නැෂනල් බුක් ෆෙයර් එකේදී. ඊට අමතරව මෑතකදී ඔස්ට්‍රේලියා නැෂනල් යුනිවර්සිටි එකේදීත් එළි දැක්වීමක් වුණා. එහි ප්‍රධාන පුස්තකාලයේදී පොත එහිඳ රටවල් දෙකේම එළි දැක්වලා තියෙනවා. හොඳ ප්‍රචාරයක් ලැබිලා තියෙනවා. එහිඳ මම ගොඩක් සතුටු වෙනවා.
8: හොඳයි. ඒ වගේම ෂෝන්, මම දැනගන්නට කැමතියි මේ ඔබට විවිධ චරිත මුණගැසිලා ඇති ඔබත් සංක්‍රමණිකයෙක් විදිහට මේ රටට ආවට පස්සේ සහ විශේෂයෙන්ම ඔබේ ශාස්ත්‍රීය පර්යේෂණ ශාස්ත්‍රයේ ගත්තහම මේ අන්තර් සංස්කෘතික sannivedanaye කියන මාතෘකාව ඔස්සේ සංක්‍රමණිකයන් කොයි විදිහට මේ අනන්‍යතා අර්බුදයට මුහුණ දෙනවද?
9: හොඳ ප්‍රශ්නයක්. ටිකක් දිගු පිළිතුරක් තියේවි. දැන් අපි සංස්කෘතිය ගැන කතා කරනකොට අනන්‍යතාවය ගැන කතා කරනකොට හේතු සාධක කීපයක් තියෙනවා. සංස්කෘතියක් හැදගැහෙන්නේ මිනිස්සු කොට්ටාසයක් එක්තරා කාලයක එක්තරා ප්‍රදේශයක නැත්නම් අපි කියන්නේ ස්පේස් ඇන් ලොකේෂන් ඇන් ටයිම් ඒ හතරට වෙන සංකලනයක් හරහා තමයි සංස්කෘතිය බිහි වෙන්නේ. සංස්කෘතියක් අනිත් එක හැමතිස්සෙම ස්ටැටික් නැහැ, හැමතිස්සෙම වෙනස් වෙනවා. කාලයෙන් ඉන්න මිනිස්සු ඉන්න ප්‍රදේශය අනුව එක වෙනස් වෙනවා. ඉතින් සංක්‍රමණිකයෝ ගත්තහම ඒගොල්ලෝ එක්තරා කාලයකින් එක තැනකින් තව තැනකට මාරු වෙච්ච කට්ටිය. ඒ හින්දා අපි කිව්වොත් මේ මගේ සංස්කෘතියයි කියලා ඒක ඇත්තටම නිවැරදි කියලා කියන්න බෑ. ඒ සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ දකින විදිය හුඟක් අපි කියන්නේ ඉන්ටර්සෙක්ෂනල් ස්පේස් එකකින් තමයි දකින්නේ. තමුන්ගේ පරණ සංස්කෘතිය හැදියාව ඒ අනුව තමයි ඒ විදියෙන් තමයි ඒගොල්ලන්ගේ අලුත් ජීවත්වන තැනේ චරිත සම්ප්‍රදා සිරිත් විරිත් කෑම බීම දකින්නේ. හැබැයි ඒ දකින ප්‍රෝසෙස් එකෙන් ඒගොල්ලන්ගේ අලුත් තැනෙත් අලුත් සංස්කෘතියක් බිහි වෙනවා. එතකොට එතන හරි යුනික් පර්ස්පෙක්ටිව් එකක් තියෙන්නේ. විශේෂයෙන් සංක්‍රමණිකයෝ ගත්තහම හුඟක් වෙලාවට මෑතකදී වෙන සංක්‍රමණයක් එක සෑහෙන මිනිසු ප්‍රමාණයක් සංක්‍රමණය වෙනවා විවිධ හේතු හින්දා. ඒ හින්දා සංක්‍රමණික ඝට්ටනය දැන් මම කියන්නේ මේ නෙගටිව් කොලිෂන් කියන නෙමෙයි කොහොම හරි ටච් පොයින්ට් ඝට්ටනය මිනිසු ගැවසීමෙන් ඉබේම වෙන හුවමාරුව වැඩි වෙනවා. ඒ හුවමාරුවත් එක්ක ඒගොල්ලන්ගේ අර ඉන්ෆෝම් වෙන කල්චරල් වැලියු උත් වෙනස් වෙනවා. ඉතින් හරි සංකීර්ණ කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ අතරතුර අපි කතා කරනකොට අනන්‍යතාවය ගොඩනැගෙන්නේ සංස්කෘතියක් මැත්තේ. ඒ හින්දා අර සංස්කෘතිය ගොඩක් කොම්ප්ලෙක්ස් වෙන්න පර්ස්පෙක්ටිව්ස් වැඩි වෙන්න මිනිසුන්ගේ අනන්‍යතාව මල්ටිෆැසටඩ් වෙනවා. වෙන රටකට කෙනෙක් ආවහම ඒකනා තමුන්ගේ හිටපු රටේ කට්ටියත් එක්කත් ගැවසෙනවා, අලුත් රටේ කට්ටියත් එක්කත් ගැවසෙනවා. තැන් දෙකක කාල දෙකක ඊට අමතරව දැන් අපි ඉන්ටර්නෙට් එකේ සෝෂල් මීඩියා හරහා තමුන් නොගැවසෙන හම්බ වෙන්නේ නැති කට්ටියත් එක්කත් ইনফরমේෂන් හුවමාරු වෙනවා. ඉතින් the cultural values that are formed, the attitudes, behaviors ඒවා සෑහෙන සංකීර්ණයි. ඒ මත හැදෙන අනන්‍යතාවය ගොඩාක් සංකීර්ණයි ඉස්සරට වඩා. ඒ හින්දා තමයි අපිට විවිධ මතවාද යුනික් පර්ස්පෙක්ටිව්ස් අපිට දකින්න හම්බ වෙන්නේ කියලා තමයි මම හිතන්නේ.
8: මේ අනන්‍යතා අර්බුදයත් එක්කම කියවෙන තවත් මාතෘකාවක් තමයි මේ ලිංගික දිශානතිය. ලිංගික අනන්‍යතාවය කියන කාරණය මේ ශ්‍රී ලංකාව තුලදී බොහෝ වෙලාවට අපි කතා බහ කරන්නට මැලිවෙන මාතෘකාවක්. ඔස්ට්‍රේලියාව තුලදී අපි දකිනවා මේ පිළිබඳ විවෘතව කතා කරන වගක්. නමුත් ඔබේ අත්දැකීම් ඇසුරෙන් ඇත්තටම ඔස්ට්‍රේලියාව තුල මේ කියන විදිහේ විවෘතභාවයකින් ලිංගික දිශානතිය, ලිංගික අනන්‍යතාවය පිළිබඳ කතා බහකට ඉඩක් තියෙනවද? නැත්නම් ඔස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාව වගේම පසුපසින්ද සිටින්නේ සැබෑ අර්ථයෙන් ගත්තහම මේ මාතෘකා සම්බන්ධයෙන්?
9: ඒක හුඟක් හොඳ ප්‍රශ්නයක්. අපි දැන් කතා කරන සංස්කෘතියක් අපි කතා කරන දැන් ඉන්න තැනයි දැන් ඉන්න කාලයනේ. හැබැයි අපිට හොඳ සංස්කෘතික හැදෑරීමක් කරන්න ඕන නම් අපි ටිකක් පස්සට යන්න ඕනේ. ටිකක් කාලෙන් පස්සට යන්න ඕනේ. ඒත් එක්කම අපි තේරුම් ගන්න ඕනේ ඒ කාලෙන් ගියාම එතන තැනක් වෙනස් කියලා, හිටපු මිනිස්සුත් වෙනස් කියලා. දැන් අපි ලංකාවේ කස්සප කිව්වා ලිංගික දිශානතිය ගැන අපි මිනිස්සු සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන ටොපික් එකක් නෙමෙයි කියලා. ඒක අපි පොඩ්ඩක් තව පස්සට ගිහලා බැලුවොත් අපිට හේතුවක් දකින්න තියෙනවා. අපේ ශ්‍රී ලංකන් මහිර 365 වගන්තිය ඒ යටතේ ඉට්ස් අ ක්‍රිමිනල් ඇක්ට්, අන්නැචරල් හියුමන් බිහේවියර් කියලා ඒකෙන් මිනිස්සු දණ්ඩ නීතියට ලක් වෙනවා. ඒක හඳුනලා දුන්නේ අපි 1815න් පස්සේ අපේ බ්‍රිතාන්‍ය ජාතිකය අපි ලංකාව කොලොනි එකක් කරුවෙන් පස්සේ. හැබැයි අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. බ්‍රිතාන්‍යෝ යටත් විජිතවාදයේදී ඒ ගෙනාපු නීති, ඒ කියන්නේ මොන හරි දෙයක් එහෙ තිබ්බ හින්දා නේද මේ නීතිය ගේන්න ඇත්තේ. ඒගොල්ලෝ ඒකට විරුද්ධ වෙච්ච හින්දා නේද ඒක ගේන්න ඇත්තේ. ඒ කියන්නේ ලිංගික දිශානතිය ගොඩක් බින much more fluid. ඒ කියන්නේ අපි දැන් දකින විදිය නෙමෙයි සෑහෙන වෙනස් විදියකින් තමයි තියෙන්න ඇත්තේ. අපිට කියන්න බෑ හරියට මෙහෙම වෙන්න ඇති කියලා. අපිට ඒවා හුඟක් තියෙන resources අඩුයි. හැබැයි අපි එක දෙයක් කියන්න පුළුවන් දැන් තියෙන විදිය නොවේ කියලා කියන්න පුළුවන්. ඒ හින්දානේ නීතියක් ගෙනත් තියෙන්නේ. ප්‍රශ්න තිබුණ නැත්නම් නීතියක් ගෙන්නේ නැහැ නේ. හැබැයි අපි තාමත් අර යටත් විජිතවාදයෙන් මිදෙනවා. අනිතක මිදිලා අපි ඇවිල්ලා තියෙන්නේ ඔස්ට්‍රේලියාව කියන රටක් සෑහෙන්න විතරේ යථාර්ථවාදයත් එක්ක ගොඩාක් සම්බන්ධකම් තියෙන කොමන්වෙල්ත් එකක් හැට තිබුණා. ඉට් ඉස් ප්‍රීවියස්ලි බ්‍රිටිෂ් කොලනි. දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන සමාජය 1990 ගණන් 80 ගණන් වල වෙනස් වුණාට ඒකේ තියෙන බ්‍රිතාන්‍යා රණනීති සංග්‍රහයත් එක්ක තියෙන බැඳීම ලංකාවටත් වඩා තද බැඳීමක්. Though there is an enlightened movement now, I think you are spot on. හරියටම හරි. ඒ පිළිගැනීම මම නම් හිතන්නේ නැහැ ඒක politically correctness හින්දා වෙන දෙයක් මිසක truly වෙන දෙයක් කියලා. අනිත් එක තව ප්‍රශ්නයක් එතන තියෙනවා. විදේශිකයන්ගේ ලිංගික අනන්‍යතාවය මෙහිදී ප්‍රකාශ කරනකොට ඒක ප්‍රකාශ වෙන්නේ අපි කියන්නේ white gaze එකකින් නැත්නම් eurocentric නැත්නම් බටහිර විව්‍යහාරයකින් තමයි අපි ගැන කතා කරන්නේ. දැන් හුඟක් වෙලාවට අපි අකුරු දෙනවා LGBTQY කියන වචන දෙනවා. හැබැයි ඒ අකුරු ඉංග්‍රීසි භාෂාව

0: ගන්නකන් ගන්න තියෙනවා මේ අවුරුදු මුලදී. ඉතින් සිංහල භාෂාව හා දෙමළ භාෂාවට පරිවර්තන කිරීම තමයි අදහස් තියෙන්නේ. ටිකක් කල්යයි. එක හේතුවක් තමයි මම ඉංග්‍රීසි භාෂාවේ හුඟක් විහිළු කතා සටාය කියන අපි දේවල් දකිනකොට, ඒ කියන්නේ ඇහ කොණෙන් බල්ලා කතා කියන්නේ වගේ කියලා, කියන්නේ කට කොණෙන් හිනා වෙන විදිහට කතා කරන, ඒ වගේ ගොඩක් ඒවා පොතේ තියෙනවා. එතකොට ඒවා භාෂාවෙන් භාෂාවට ට්‍රාන්ස්ලේට් වෙනකොට ඒ රස, ඒ රුචිය කැප්චර් වෙන්න ඕනේ. ඒක ටිකක් අමාරු කාර්යයක් වෙයි කියලා මම හිතනවා. හැබැයි ඒ කාර්යය අනිවාර්යෙන් වෙනවා.
1: හොඳයි, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අංශයේ උපපීඨාධිපති ආචාර්ය ෂෝන් පෙරේරාට SBS සිංහල සේවයේ සමගින් සම්බන්ධ වෙමින් මේ තොරතුරු කතා බහට එකතු වුණාට බෙහෙවින්ම ස්තුතියි. අයිබෝවන්.
0: බොහොම ස්තුතියි අවස්ථාවට. Thank you.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලියේ සමගින්

SBS රූපවාහිනි නාලිකාව සම්මානලාභී නාට්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි SBS ප්‍රධාන රූපවාහිනි නාලිකාව channel 30 SBS රූපවාහිනියේ වයිස්ලෑන්ඩ් නාලිකාව channel 32 දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන් අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ on demand වෙතින් ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ

0: Stephanie Dalika Vinta on Demand Within.
1: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
2: විරාමයෙන් අනතුරුව අපි සූදානම් වෙන්නේ මාතෙවේදී අමල් ජයසිංහ ගෙන එන සතියේ ලොව වටා පුවත් විමසුම සමග සම්බන්ධ වෙන්නට ආරාධනා කරනවා. රැඳි සිටින්නට ඔබ මේ අසා සිටින්නේ SBS සිංහල වැඩසටහන.
3: SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
4: අයිබුවන් SBS සිංහල සේවය ඔබ වෙත ගෙනෙන සතියේ විදෙස් විත්ති විචාරය ලොවටා සමගයි ඔබ එකතුවන්නේ. සුපුරුදු පරිදි ලොවටා පුවත් සංග්‍රහය ගෙන එන්නට මාධ්‍යවේදී අමල් ජයසිංහ සූදානමින් සිටිනවා. අයිබුවන් අමල්.
5: අයිබුවන් කසප.
4: අමල්, මේ සතියෙත් ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වුණු ප්‍රවෘත්තීන් අපි අද වැඩසටහන ආරම්භ කරමු.
5: මේ සතියේ අපේ අවධානය මුලින්ම යොමු වෙන්නේ මැද පෙරදිග දෙසටයි. මාස කිහිපයක් තිස්සේ මැද පෙරදිග කලාපයේ තිබුණු යුදමය තත්ත්වය අවසන් කරන්න ඇමරිකාව සහ ඉරානය හෙට දිනේදී ස්විස්ටර්ලන්තේ ලූසන් නගරය අසල බර්ගන්ස්ටොක් කියන ඒ ප්‍රදේශයේ තියෙන සුඛෝපභෝගී කඳුකර නිකේතනයකදී මේ ඓතිහාසික සාම ගිවිසුමට අත්සන් තබන්න නියමිතයි. ඉතින් පෙබරවාරි මාසේ අග දිහාවේ ඉඳලා ඇමරිකාව සහ ඊශ්‍රායලයේ ඉරානයට එල්ල කරපු ප්‍රහාරවලින් පස්සේ මේ කලාපයේ ඇති වුණු කලබලකාරී තත්ත්වයත් එක්කලා මුළු ලෝක ආර්ථිකයටම විශාල බලපෑමක් වුණා. මේ ගිවිසුමට අනුව දැන් ඉරානයට පනවා තියෙන නාවික අවහිරතා ඉවත් කරන නිසාත් ඒකම ඉරාන තෙල් නැව් යලිත් ගමන් ආරම්භ කිරීමත් නිසා ලෝකවලඳපොලේ තෙල් මිල සී ග්‍රේඩ් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ සුබ ආරංචියත් එක්කලා අනෙකුත් වියදම් විශේෂයෙන්ම නැව් ගාස්තු සහ අනෙකුත් භාණ්ඩවල මිලත් සෑහෙන දුරකට අඩු වෙලා තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඉතින් මේකට සමගාමීව මේ ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුවේදී ලෝක නායකයනුත් මේ ඉරානය සහ ඇමරිකාව අතර හෙට ඇති කරගන්නට නියමිත ගිවිසුම ගැන බොහොම සුභවාදී විදිහට කතා කරා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ මෙය ඉතාමත්ම ප්‍රබල ලේඛනයක් හැටියටයි. ඒ වගේම පාප් වහන්සේත් මේ එකඟතාවය ගැන සිය සතුට පළ කරමින් කියා සිටියේ සාකච්ඡා මාර්ගයෙන් මෙවැනි සාමකාමී විසඳුමකට එළඹීම ඉතාමත්ම වැදගත් බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙටන්‍යාහු පවසන්නේ තම හමුදාව දිගටම ලෙබනනයේ රැඳී සිටිනවායි කියලා. ඉතින් ඒකම චීනයත් යම්කිසි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සාකච්ඡාවලදී තුන්වන පාර්ශ්වයේ මැදිහත්කරුවෙක් හැටියට යොමු වෙලා තියෙන පාකිස්තානයට සඳහන් කළා මීළඟ වටේ සාකච්ඡා මීට වඩා අසීරු වෙන්න පුළුවන් කියලා. දැනට වාර්තා වෙන විදිහට මේ මූලික එකඟතාවයේ අනුව ඉරානයේ දැනට විනාශ වෙලා තියෙන ප්‍රදේශ, ඒකේ බෝම්බ වලින් විනාශ වෙච්ච ප්‍රදේශ නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් බිලියන 300ක පමණ අරමුදලක් පිහිටවලා ඒ තුලින් ඉරානයේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්තකුත් යෝජනා වෙලා තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඒකම මේ වෙනකොට ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුවේදී යුක්රේන් යුද්ධය ගැනත් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ලෝකයේ බලවත්ම රටවල් හතේ නායකයන් මෙවර තීරණය කර තියෙනවා රුසියාවට එල්ල කරන පීඩනය තවත් වැඩි කරන්නට. ඉතින් මෙහිදීගත් ප්‍රධානම තීරණය තමයි රුසියාවේ යුද ආර්ථිකය අඩපණ කිරීම සඳහා පනවා ඇති සම්බාධක තවත් දැඩි කිරීම. විශේෂයෙන්ම රුසියානු තෙල් සහ ගෑස් ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන අලුත් පියවර ගැනීමටත් ඔවුන් එකඟ වී තියෙනවා. ඉතින් මෙවැනි තීරණයකට එන්න මේක සුදුසුම වෙලාව කියලා නායකයින් හිතන්නේ. විශේෂයෙන්ම ඇමරිකා ඉරාන සාම ගිවිසුම නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමත් සමග ලෝක වෙළඳපොළට තෙල් සැපීම ගැන තිබුණු බිය අඩු වී ඇති නිසයි මේ ආකාරයෙන් රුසියාවේ තෙල්වලට නැවතත් ඒ තහංචි පනවන්න යම්කිසි එකඟතාවයකට පැමිණලා තියෙන්නේ. මීට අමතරව වසර 4ක් තිස්සේ ඇදෙන මේ යුද්ධයේදී යුක්‍රේනයට අවශ්‍ය ගුවන් ආරක්ෂක පද්ධතිය, කියන්නේ මේ එයාර් ඩිෆෙන්ස් ස්ටිපන් වැඩිපුර ලබාදීමටත් ජීහත නායකයන් එකඟ වුණා. ඉතින් මෙහිදී කැපී පෙනෙන තවත් විශේෂත්වයක් තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරයේ යම්කිසි වෙනසක් පෙන්වීම. කැනඩා අගමැති මාක් කානේ පවසන විදිහට ට්‍රම්ප් දැන් රුසියාව සම්බන්ධයෙන් වඩා දැඩි ස්ථාවරයක සිටිනවා. දෙපාර්ශවයෙන්ම සිදුවන ජීවිතහානි ගැන ඔහු සිය නොසතුටු පළ කර ඇති අතර රුසියාව වහාම ගිවිසුමකට පැමිණිය යුතු බවත් එසේ නොවුනහොත් ඉවත් කරන ලද සම්බාධක නැවතත් පැනවිය හැකි බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ සමුළුවේදී අනතුරු ඇඟෙව්වා. ඒ අතර වතිකානුවේ සිට පණිවිඩයක් නිකුත් කළ පාප් වහන්සේ යුක්‍රේන් යුද්ධය ගැන සිය දැඩි කනගාටුව පළ කළා. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපයේ ඇතිවුණු දරුණුතම ලේගෙවැගිරීම බවත් උන්වහන්සේ පවසා සිටියා. අහිංසක මිනිසුන් මිය යාම සහ පල්ලිවැනි සංස්කෘතික උරුමයන් විනාශ වීම ගැන කතා කළ එතුමා සාකච්ඡා මාර්ගයෙන් ස්ථිර සාමයක් උදාකර ගැනීමට කටයුතු කරන ලෙසත් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියා. ඊළඟට අපට වාර්තා වන්නේ ලෝකේ රටවල් කිහිපයකින් අසන්නට ලැබෙන ඉතා කනගාටුදායක ගුවන් අනතුරු පෙළක් ගැනයි. මුලින්ම ඇමරිකාවෙන් පසුගිය සඳුදා කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වුණු B-52 නැත්නම් මේ B-52 කියලා කියන බෝම්බ හෙළන යානයක් අනතුරට ලක්වීමෙන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මෙම යානය පරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඉඳිද්දී ගුවන්ගත වෙලා ඉතාමත්ම කෙටි කාලයක් තුලදී විනාශ වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මිසූරි ප්‍රාන්තයේ සිදු වූ තවත් පෞද්ගලික ගුවන් අනතුරකින් පැරෂුට් බටයන් 11 දෙනෙක් ඇතුළු 12 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ යානය ගුවන් වෙත ගත වෙලා සුළු වේලාවකින් නැවත හැරවලා ගුවන් තුටුපලට එන්න උත්සාහ කරද්දී අධිවේගී මාර්ගයක් අසලට කඩා වැටුණයි කියලයි වාර්තා වන්නේ. ඉන්දියාවෙනුත් මෙවැනිම පුවතක් වාර්තා වෙනවා. ඉන්දියානු ගුවන් හමුදාවට අයත් ඇන්ටනොෆ් 32 වර්ගයේ ප්‍රවාහන යානයක් ඇසෑම් ප්‍රාන්තයේ ගොඩ බැස්වීමට උත්සාහ කරද්දී අනතුරට ලක්වීමෙන් ගුවන් හමුදා සාමාජිකයන් 5 දෙනෙක් එම ස්ථානයේදීම මියගොස් තියෙනවා. ඉතින් මෙහිදී සහාය නිමුව පමණක් දිවි බේරාගෙන තියෙනවායි කියලා වාර්තා වෙනවා. මීට අමතරව පාකිස්තානයේත් මර්දාන් කියන ප්‍රදේශයේදී එරට ගුවන් හමුදා පුහුණු යානයක් කඩා වැටීමෙන් නියමුවන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වුණා. මේ අනතුරු සියල්ලම පාහේ දැන් පරීක්ෂණ මට්ටමේ පවතිනවා කියලා තමයි ආරක්ෂක අංශ විසින් වාර්තා කරලා තියෙන්නේ. අවසාන වශයෙන් තාක්ෂණික ලෝකයේ විශේෂ වෙනසක් ගැනයි මේ පුවත. බ්‍රිතාන්‍ය රජයේ තීරණය කළා තියෙනවා වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන්නට. බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාම පවසන්නේ TikTok, Instagram සහ Facebook වැනි සමාජ මාධ්‍ය දරුවන්ගේ මානසික සුවයට හානි කරන බවයි. මේ තීරණයට ඇමරිකාවේ නිතරම ප්‍රසාදයක් නොලැබුණත් බ්‍රිතාන්‍යයේ බොහෝ දෙමව්පියන් කියන්නේ ඔවුන් මේ අනුමත කරන බවයි. එකම ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් දැනටමත් මෙවැනි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවායි කියලා ඔවුන් පෙන්වා දෙනවා. හැරි කුමරු සහ මේගන් මාකල් පවා සඳහන් කරන්නේ මේ පියවර අගය කරන අතර මෙය දරුවන්ගේ යහපත උදෙසාගත්තු පියවරක්, ලාභයට වඩා දරුවන්ගේ යහපත වඩා වැදගත් කියලා. එවගම G7 සමුළුවේදීත් ලෝකනායකින් මේ කෘතිම බුද්ධිය සහ අන්තර්ජාල ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. දරුවන් නිර්වත් ඡායාරූප වලින් ආරක්ෂා කර ගැනීම සඳහා Apple සහ Google වැනි සමාගම් වලටත් මාස 3ක කාලයක් ලබා දෙන්නට බ්‍රිතාන්‍ය තීන්දු කළා තියෙනවා. මේ එකම මේ අලුත් නීතිය ලබන අවුරුද්දේ මුල් කාලයේ වෙනකොට ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවායි කියලත් බ්‍රිතාන්‍ය සඳහන් කළා තියෙනවා.
4: හොඳයි, ඒ සමගින් සතියේ විදෙස් විත්ති විචාරය ලෝවට අවසන් වෙනවා. පුවත් විග්‍රහගෙන ප්‍රවීණ මාධ්‍යවේදී අමල් ජයසිංහ, ඔබට ස්තුතියි. අපි ලබන සතියේ හමු වෙමු. අයිබුවන්.
5: අයිබුවන් කස්සප.

0: අන්තර්ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝක මට්ටමේ නාට්‍යවල සිට හාස්‍ය සොඳුරුතම තැන් සොයා SBS වයිස්ලෑන්ඩ් රූපවාහිනියේ 31 වෙනි නාලිකාවෙන්. NTV රූපවාහිනියේ ද පොයින්ට් වැඩසටහන ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් මුහුණ දෙන සංස්කෘතික, දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි. ද පොයින්ට් SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NTV රූපවාහිනි නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ. ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn sbs.com.au/learn වෙත පිවිසෙන්න.
1: SBS Kickoff, a new music station celebrating football anthems from around the world.
2: It's time for Africa.
1: It's live now on DAB Radio, the SBS audio app,
2: we got the game
1: online and SBS On Demand.
0: අදම SBS Audio App එක ඩවුන්ලෝඩ් කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි.
3: ඔබ මේ සවන් දෙන්නේ SBS සිංහල සේවයට. ඉතින් දරුවොත් එක්ක අහන්න අද කතාව ගමරාලයි ගමහාමිනේ පිට්ටු කාපු හැටි. මේ සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරක්.
4: අපේ වහරේ කතා අහුරක්. අයිබුවන්, කාලා තියෙනවද පිට්ටු? ඇයි කටේ පිට්ටුද? ඔය අපේ වාරේ පිට්ටු ගැන තියෙන කතා. මණි පිට්ටු, පොල් පිට්ටු කියලා වර්ග දෙකක්නේ. පුංචි අය නම් හදනවා කොම් පිට්ටු. හත්කෝරලේ පැත්තේ ගමයෝලක් දවසක පිට්ටු කමු කියලා එකඟතාවයකට ආවා. එහෙම වුණාට මොකෝ, මේ ගම ගෙදර පිට්ටු බම්බුවක් නැහැ. ඉතින් ගම මහගේ කිව්වා මට පිට්ටු තම්බන්න නම් පුළුවන්, ඒත් කෝ බම්බුවක්. ආන් එහෙම කියලා. ඒ ගමන ගමරාල ගියා කිරියම්මලාගේ ගෙදරට. ඉල්ලගෙන ආවා පිට්ටු බම්බුව. ගම මාගේ පිට්ටු හැදුව බොහෝම රහට. ඉන් පස්සේ දෙන්න එක එකතු වෙලා වට්ටක්ක හොද්දකුයි ලූල් මාළු හොද්දකුයි හදාගත්තා. ගම ජෝඩුව රහ කර කර අර හොදි මාළුත් එක්කෙන් කුරක්කම් පිට්ටු කෑවා. ඉස්මුරුත්තාව හැදෙනතුරු පිට්ටු කිලපු ගමරාල බඩ අතගගා පිල උඩ ඉඳගත්තා මහගෙත් එතන. ඕ පිට්ටුත් කෑවා. දැන් ඉතින් තියෙන රාජකාරිය පිට්ටු බම්බුව පහු කොහින් දෙන එක? එහෙම කිව්වේ ගමයා. මහගේ දෙනවා ඒකට උත්තර. ඒක නම් ඉතින් ඉල්ලා නාපු කෙනාම ගෙහුන් දෙන එකයි ඇත්ති. මොකා කිව්වා? ඇයත් දෙයනේ, මං ගෙනාපු එකම මදිද? දැන් ඉතින් හීන්සරේ ඕක ගෙහුන් දීලා ආවනම් ඉවරනේ. මට නම් බැහැ, ඉල්ලා නාපු කෙනාම තමයි ආපහු ගෙහුන් දෙන්න ඕනේ. දැන් ඉතින් දෙන්න එක වාදී. එක්කෙනෙක්වත් පහු බයින්ද සූදානම් නැහැ. කිරියම්මලගේ ගෙදරට හැතක්මකට වැඩිය දුර. වාදී දුර දිග ගියා. ගම මහගේ මොණියම්ම විදිහටවත් කැමති නැහැ පිට්ටු බම්බු අරගෙන කිරියම්මලයි දිහාවේ යන්න. ගමරාලා තීට දෙවැනි නැහැ. අන්තිමේදී ගම මහගේ යෝජනාවක් ගෙනාවා. හරි එහෙනම් මං කියන්නම් විදියක්. අපි දෙන්නගෙන් ඉස්සෙල්ල කතා කරපු කෙනා තමයි පිට්ටු බම්බු ආපහු ගෙවුම් දෙන්නේ. ගමියත් යෝජනාවට එකඟ වුණා. දැන් දෙන්නම නිශ්ශබ්දයි, කතා නැහැ. බලාගත් අතේ ඔහි බලාගෙන ඉන්නවා. කාලෙ ගෙවෙනවා. දවල් වුණා, හවස් වුණා, රෑ වුණා, එළි වුණා. දෙන්න හිටි තැන්වලම ගොළු වෙලා. ඔය අතරවාරේ අසල්වාසීන් එකා දෙන්න ගම ගෙදරට ආවා ගියා. දෙන්නගෙන් කවුරුවත් කතා නැහැ. අහන දෙයකට උත්තර බඳින්නෙත් නැහැ. ඔය ආකාරයට දවස් දෙක ගෙවෙනකොට ගම ගෙදර සිද්ධිය ගම පුරා ආරංචි වුණා. ගමේ මිනිස්සු ටිකෙන් ටික මේ ගෙදර දිහාවට ඇදුණා. කවුරුත් බැලුවා. දෙන්න නැහැ කිසි කතාවක්. මලාවාගේ ඉන්න. පස්සේ මේ ආපු පිටස්තරය තීරණය කොලා මේ දෙන්න මෙහෙම ඉන්නේ නම් මැරිලා හන්දා. දැන් කරන්න තියෙන්නේ දෙන්නව භූමදාන කරන එකයි. වැඩේ කියන්නේ මේ දෙන්නගෙන් කවුරුවත් නෑ ඒත් කතා කරන්න. සොහොන් පෙට්ටනේ වලක්කාරපු ගම්මු මේ දෙන්නව උස්සාගෙන ගියා. ගෙහුන් දැම්මා වලට. ඉන් පස්සේ වලට පස් දාන්න හදනකොටම එක්කෙනෙක් අතේ තිබුණු උදැල්ල ගම මහගේ කකුලේ වැදුනා. වැදිච්චි පාර කොච්චර සැරද කිව්වොත් මහගේ බෙරි හඳුන්න. "බුදු අම්මේ මගේ කකුල!" ගම මහගේ ඒ ආකාරයට කෑ ගැහුවා විතරයි ගමරාල වලෙන් නැගිට්ටා. "හා, දැන් ඉතින් පිටු බම්බු එන්න ගිහින් දෙන එකයි ඇත්ති." එහෙම කියලා මහා හයියෙන් හිනා වෙන ගමිය දැකලා ගම්මුන්ට පුදුමයි. හොයා බලද්දි වෙලා තියෙන සංගතිය ගම්මු දැනගත්තා. "මදැ පිට්ටු කෑවා." "ඔව් ඕකයි අද කතාව. කටේ පිට්ටු ඔබාගෙන මාන්නෙට නිස්සද්දව ඉන්නවා. අදහගන්න අමාරු වුණාට ඔහොමයි අපේ සමහර ඇත්තන්ගේ ගති. එහෙනම් ආයිබෝන් අපි ගෙහුම් එන්න. මම අශෝක පියරත්න."
1: අපේ වහරේ කතා අවුරක්.

හෙට හමුවන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නයි මේ සෝදානම් වන්නේ. අද වැඩසටහන ඔබට ගෙනාව මම අතිනි අමරසිරි මාතක වැඩසටහන ගෙනාවේ නිපුණ දොඩංගොඩ සමගින් කස්සප සෙනරත්. අයිබෝවන්.